0: Lanka Radio, deine singalesische Radioshow auf Radio Darmstadt. Jeden Samstag von 13 bis 15 Uhr auf 103,4. 103,4.
1: ජර්මනියෙන් මේ ගුණට එක්වන්නේ ලංකා රේඩියෝ වැඩසටහනයි.
2: Streisand nur, Sie hören Lanka Radio über Radio Darmstadt DAB und weltweit können Sie auch uns hören, radiodarmstadt.de und lankaradio.lk, unsere Website. Ich grüße Sie in singalesische Sprache aus Sri Lanka, Ayubowan. Ayubowan bedeutet, ich wünsche Ihnen ein langes Leben. Vela Maharitam Dawal Ekapasui Vinadya, ob mir Sandenne, Radio Darmstadt, Jatanta Seve, ob heute genehen, Lanka Radio Singal Wetzatanita. Ob der Pulwang ab der Sandenne, DAB, Nava Taxene Yatate Ho, Lopuna Sitna, ob der Pulwang ab der Samogekwan, lankaradio.lk, an Webbadewin Sa, Radio Darmstadt. DE අපේ වෙබ් අඩවියේ ජය සතුට වාසනාව සමග තවත් ලස්සන දවසකට ආශිර්වාදන මම රංජන් ධර්මරත්න සිකරන් උන්ස රයිසන් උන්ස හොට්ලයින් 06957000 ඔබට පුළුවන් අපේ හොට්ලයින් එකට අමතන්න 0615187003 ඔබ ජර්මනියෙන් පිට සිට අමතන නම් අමතන්න 0049961587003 ඒ වගේම ඔබට පුළුවන් අපිට ලියන්න info@lankaradio.lk සිකරනවකුන් සයිබන් info@lankaradio.lk උන්සර Facebook address allowed facebook.com/lankaradio facebook.com/lankaradio අපේ Facebook ලිපිනය facebook.com/lankaradio ඔබට පුළුවන් අපට සමග ඉදිරිපත් පැහැදිලි chat කරන්න සහ ඉන්පසු වුණත් ඔබට පුළුවන් අපිට message කරන්න

0: radio.lk.
1: So, heute gibt es 2 Stunden lange Bollywood-Lieder. Gibt es mehrere Millionen Lieder, aber wir haben ausgewählt für 2 Stunden berühmte ältere Lieder. Also 1950, 60, 70 und 80er Jahren gab es super tolle Singer wie Lata Mangeshkar, Mohammed Rafi, Mukesh, S.B. Balasundaram, und die spielen wir nächste 2 Stunden. Ada, obergolonge illim anu, bohodenik illim anu, apraliatibna bohodenik, itamatma, kamatikela parana hindi gita san, enisam, di vadibandenik illatibunu, janapriya gita, Lata Mangeshkar, Mohammed Rafi, Manna Day, Kishore Kumar, Asha Bhosle, wagame S.B. Balasundaram, vani kachege gita, masudanankara, obertagene. Evagame gita keepaker, single anuade, ඔබට කියන්න පුළුවන් ඒකත් මා සූදානම් කර ඔබ වෙනුවෙන්ම අපි මුලින්ම සමන් දෙමු ආශා බෝස්ලේගේ මේ ගීතයට ඉතාමත් ජනප්‍රිය ගීතයක් මේ ආශා බෝස්ලේ

0: මීළඟට මා සූදානම් කරේ ඔබට ඇසන්න හින්දි සංගීතයේ සදාකාලික ආදර ගීතයක්. Heute präsentieren wir Ihnen eine zeitlosen Klassiker der indischen Musik. Kishore Kumar ගේ මధుර හඬින් ගැයූ තුම්බින් ජවෝන් කහන් ගේ සුගන් ෆොන් ද unvergessliche Stimme Kishore Kumars ඔබ නැතුව මට යන්න තැනක් නැහැ කියන හදවතේ ගැඹුරු ආදරය ගැන කියන ගීතයක්. Ein Lied der Sehnsucht, Hingabe und eine Liebe, die das ganze Leben verändert. ඔහුගේ ලෝකය හිස්ව තිබුණත් ඔබ ඇවිත් පටන් ගත්තාම ඒ ලෝකය ආලෝකවත් වෙනවා. Diese Melodie erzählt von einer Verbindung, die stärker genug ist, jede Distanz zu überwinden. දුරකට වත් හදවත වෙන් කරන්න බැරි ආකර්ෂණය අද අපි ඒ සුවඳ ඔබට අරගෙන එනවා. Lehnen Sie sich zurück und genießen Sie diesen magischen Moment der Musik. Tumbin Jau Kahan. Gesungen von Kishore Kumar. Tumbin
1: Jau Kahan. චිත්‍රපටයේ ප්‍යා කා මෝසම්. ඔබ නැතුව මා කොහේ නම් යන්නද? ලොව අන් කිසිවෙකුත් නොපතමි මම. ඔබේ ආදරය පිරුණු ඔබේ නෙත් යොමු කරන්න. මාගේ හිසේ සිට දෙපතුල දක්වාම මා ඔබේ ආදරයයි. මා වැළඳ ගන්න. මගේ හද ඔබ ලැබෙනතුරු නොසන්සුන්ය. ඔබට ආදරය කරමින් මා කොතරම් ලොව සැරිසැරුවෙමිද? ඔබ අහිමුව මා කොහේ නම් යන්නද? ආදරිය, මේ ආදරයේ ශ්‍රුතුවයි. මා සැරිසරන්නේ කොහේද? මගේ සිත සතුටෙනි. මා තනිව සිටියද මගේ හදවත පිරී ඇත. ඒ මා ඔබට ආදරය නිසාවෙනි.

මගේ සිරුරත් මනසත් සතුටින් මත්ව කී ගායති. මට මගේ හදවත පාලනය කරගත නොහැකිය. මේ වස්දඩු වයන්න කවරෙක්ද? මගේ සුඳුරු සිහින තුලින් මම සුඳුරු ජීවිතයක් දුටුවෙමි. මම සමාජයේ සීමා බිඳිමි. තනිවම මෙසේ මා කොහි යන්නේදයි දන්නේ දෙවියනි ඔබ පමණි. මේ වස්දඩු රාවය කෙතරම් මා වසී කර ඇතිද? වසන්තයේ පැමිණියාක් මෙන් මට හැඟෙයි. මා ඉදිරියේ මෙසේ රන් පැහැය පැතුරුවේ කවුරුන්ද? මගේ හදවත පැහැර ගැනීමට පැමිණ ඇත්තේ කවරෙක්ද? මාහට මගේ සිරුරේ නර්තනය නවතා ගත නොහැකිය. මගේ සිරුරත් මනසත් සතුටින් මත් වී ගී ගායති. මේ 1954 තිරගත වුණු නාගින් චිත්‍රපටයේ ලතා මංගිස්කාර් ගැයූ ගීතය.

මේ නිල්වන් අහස් වියන යටින් ආදරේ ලොව පිබිදේ හිමිදිරි උදේදිත් හිරු බැස යන සන්ධ්‍යාවේදිත් මගේ පැතුමද එයයි මුතුන් උදෑසන පිළිමුදු මල් පෙති මත විසිරි ඔවුන්ගේ පැතුම් පුබුදති අතු අතර සතුටින් දැවටෙමින් තුරුලතා වැළඳ ගනිති විල්දිය ගංගා ජලය හා මුසුවී මුහුද වෙත වේගයෙන් ඇදෙති මේ නිල්වන් ආස වියන යටින්.

ඔබ සමන් දෙන්නේ ජර්මනි සිට ගුවන් රේඛන ලංකා රේඩියෝ සිංහල වැඩසටහනට. So next lead from Talat Mahmood. මීළඟ ගීතය Talat Mahmood ගෙන් අපි සමන් දෙමු. ඒ ගීතේට

ඔබේ රුව පැහැපත්වුවද අඳුරු ඔද කම් නැත. මේ ලෝකය අයිති හදවත් ඇත්තන්ටය. සිනාවෙන් ජීවත් වන්නේද සිනාවෙන් මරණය කරා යන්නේද අප වැනි හදවත් ඇත්තෝය. අරුණෝදයේ සිට සන්ධ්‍යාව වනතෙක් මේ මාවත් පිරි ඇත්තේ අපගේ ගීනාදෙන්. අපගේ ජීවිතය සංගීතයයි. මේ අපේ ජීවිකාවයි. අප රන්රිගී ස්වයන්නේ නැත. මිතුර ජීවිතය කෙටිය. එය සතුටින් ගත කරන්න. ඔබ කුමක් කළද එය සතුටින් ආදරෙන් සිදු කරන්න. ඔබට හිමි මොනවාද? මට හිමි මොනවාද? වැමැනි දෑ අමතක කරන්න. චිත්‍රපටය ඩිස්කෝ ඩාන්සර් 1983 තමයි මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ.

0: चित्रपट एउटा संगीत छापे वा शंकर चाइकिसन दस नमस्य फनसमय सेप्टेम्बर मे चित्रपट तिरगत हुन राज कपूर तमय मे चित्रपट अध्यक्ष निकृति बिन एवगेम राज कपूर समग नर्गिस मे चित्रपट रंगपानो एकम फेसबुक एक क्लिक लिल तीनो කොහොමද මේ විස්තර මං කියන්නේ ඇයි මේ සිංහල ගීතවල විස්තර නොකියන්නේ කියලා. ඔව් සිංහල ගීතවල ගායකයා හොයාගන්න එකත් ඉතාමත්ම අමාරු දෙයක්. ගායකයා හෝ ගීතේ ලිය සංගීතවත් කරපු කට්ටිය ගැන කිසිම තොරතුරක් හොයාගන්නවා කියන එක අර ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්. ඒ නිසා ඉතාමත්ම කනගාටු. නමුත් අනිත් රටවල්වල ගීතවලට සෑම විස්තරයක්ම අන්තර්ජාලය මගින් සොයාගන්න පුළුවන්. ඔබේ සුන්දරත්වය මා මත්මත් කරයි, මගේ ආදරය උමතු වී ඇත. එනමුත් අපි වරදක් නොකරමු, මේ රාත්‍රිය මා වසඟ කරයි, මේ වැහි අඳුර මා සිත බැඳගනි. මේ රාත්‍රියේ මුළු ලොවම ආදරේ නම් මදුවිත තොලගා ඇත. මේ මත්තුල් සිතුව අපගේ සිත මුලා කර ඇත. අපි දැන් හමුවන්නේ කුණාටුවක් මෙන් කැලඹීමෙනි. ඒ කුණාටුවක් මැද මුහුදු රැලි වෙරළෙහි තදින් හැපෙන්නාක් වැනිය. ලොව අපව නවතයි. ඔබ දුරින් සිටින්න, මාහට ලන් නොවන්න. එනමුත් අප දුරස් විය යුතු බව මම මගේ හදවතට වටහා දෙන්නේ කෙසේද? චිත්‍රපටය ආරාධනා ශ්‍රමිලා තාගුරු සමග රාජස් කන්න මේ චිත්‍රපටයේ රඟපාන ප්‍රධාන චරිතය සංගීතයේ සැපයුවා එස් ඩී බර්මන් 1969 ගායනා කරන්නේ කිෂෝර් කුමාර් පද රචනය ආනන්ද බක්ෂිගෙන්.
1: We are bringing in eine Eastern Klassiker der indische Musikgeschichte aus dem Jahr 1969 aus dem Film Aradhana gesungen von der legendären Stimme Kishore Kumar Roop Tera Mastana. Dieses Lied fängt die Magie einer berauschenden Nacht ein. Leidenschaft, Romantik und eine unwiderstehliche Anziehung zwischen zwei Menschen. Die Komposition von S.D. Burman und die Texte von Ananda Bakshi machen diesen Song eine zeitlosen Meisterwerk, das bis heute Millionen berührt. Lehnen Sie sich zurück und genießen Sie einen unvergesslichen Moment der Musikgeschichte. Roop Tera Mastana.
0: Rajesh Khanna, die Schauspielerin und die Schauspieler, hat diesen Film gespielt. Jetzt hören wir dieses Lied.

සමහර විට මේ චිත්‍රපටයේ බලලා ඉන්න අයට මිස් දර්ශනයේ මතකයට නැගෙන්නේ නැති ඉතාමත්ම ලස්සන දර්ශනයක් ආරාධනා චිත්‍රපටයේ. මිලන් ගීතය ලතා මංගෙස්කර්ගෙන් චිත්‍රපටයේ මදුමතී.

කුසුම් මෙහි පිපෙන්නේ පරව යාමටද, හදවත් මෙහි හමුවන්නේ වෙන්ව යාමටද. හෙට දින මේ ආදරණීය සමය පැවතීදයි අපි නොදනිමු. මේ වසන්තයේ හෙට දින පවතීදයි අප නොදනිමු. ඒ නිසා මේ මොහොතේ අපි ආදරයේ පහස ලබමු. දෙතොල් පියවි තිබුණද ඒවා මිහිරි යමක් මුමුණන්නට පොපියයි. අප එක්ව සිටින මේ මොහොතේ ඔබේ සතුට දසත පතුරවන්න. කුසුම් මෙහි පිපෙන්නේ පරව යාමටද, හදවත් මෙහි හමුවන්නේ වෙන්ව යාමටද. 1971 සර්මිලි චිත්‍රපටයට සංගීතය සැපේවා SD බර්මන්, ගීතය ගායනය කරන්නේ කිෂෝර් කුමාර්.

මාගේ ජීවිතය ඉලක්කව ඇති බව දනිමි. නොදැන සිටියෙමි. ඒ ගැන මම නොසිතමි. මාගේ එකම පැතුම ඔබේ දෙපතුල මතට මාගේ හදවත පුදදීම විය. එනමුත් මරණයට පසුවද මාට සැනසීමක් නොලැබුණොත් මිතුරනි මා කුමක් කරන්නද? මිනි මරුවා කවුද? මටත් එය කිව නොහැකිය. එහෙත් ඒ ගැන මම නිහඬ වෙමි. කොවුලා කවුරුද? දඩයක්කරු කවුරුද? මාහට එය නොකියන්නේ ඇයිද? මා සොඳුර. මම මගේ නිවස හැර ගියේ ඔබ අත් නොහරින බව දිවුරමනි. අවමංගල සාටකෙන් හිස වසාගෙන මම උමතුවෙකු මෙන් ඔබ වෙත පැමිණෙමි. මාගේ ජීවිතයේ ඉලක්කයව ඇති බව මම නොදැන සිටියෙමි. චිත්‍රපටය බොම්බේ ටු ගෝවා 1972 තම මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ. සංගීතවත් කළ SD බර්මන් කිෂෝර් කුමාර් තම මේ ගීතය ගායනය කරන්නේ.

මේ ගීතය ඇතුළත් වන්නේ මදුමති චිත්‍රපටයේ ගායනා කරන්නේ මුකේස්. ඉතාමත්ම ජනප්‍රිය වුණ ගීතයක්. ඒ වගේම මේ චිත්‍රපටයේ මේ ගීතයට මේ හින්දි ගීතයට සිංහල ගීතයකුත් තිබෙනවා. ඔබට සමහර විට මතක් කරගන්න පුළුවන් මේ ගීතය පටන් ගත්තාම වාදනය වෙන්නේ මදුමති සුදු කළු චිත්‍රපටයේ වයජන්තිමාලා සමඟ දිලීප් කුමාර් මේ චිත්‍රපටයේ රංගපානවා.

මම මගේ හදවත පුදකලා කෙනෙකුට වෙනත් කෙනෙකුට ආදරය කරන මොන වගේ සම්ප්‍රදායක්ද මේ සුළඟේ පහනක් දැල්වනවා වගේ වතුරේ ගින්දර පත්තු කරනවා වගේ වේදනාව දරා ගැනීමට අපහසු වන ආයුරු ලෝකයට කියන්න අපහසුයි කුණාටුව මා වටා මට ආරක්ෂා වීමට නොහැක මම මගේ හදවත ආරක්ෂා නොකරමින් ඈතින් සිටින්නේ නැත මගේ හිතට ආවේ ගින්න නිවි ගියාට පසුයි මට මගේ බලාපොරොත්තු සුංකල හැක්කේ කාටද මගේ සෙවණැල්ල පවා මගෙන් ඈත් වී ඇත මම මගේ හදවත පුදකලා කෙනෙකුට වෙනත් කෙනෙකුට ආදරය කරනවා

0: ඔබ සමගෙන් සමුගන්න වේලාව දැන් පැමිණෙනවා ලංකා රේඩියෝ රේඩියෝ ඩාම්ස්ටඩ් වෙතින් විසින් නෙක්ස්ට් වෝක සම්ස්ථා වීද ෆෝ ඔයිස් දා වී ඉම මිට් ගුට මූසික් උන් සර්න් ඇන් මොමෙන්ටන් ඔබ සමට සුබ සතියන්තයක් සතුටින් පිරුණු සතියක් උන් අයින අංගනේම එල් ෆෝල්ග්‍රයිස වෝක උන්ස ඉස් ඔයිස් අලන් ප්ලයිබ් ගෙසුන් සතුටෙන් සැනසීමෙන් ඉන්න මම රංජන් ධර්මරත්න ඉස්බින් රංජන් ධර්මරත්න ඔබගේ සවන් දීමට බොහොම ස්තුතියි. පීරන් ඩංපු සුවර්.
1: රේඩියෝ ඩාම්ස්ටඩ්. Rada, da, da, da, da.
2: Halo, halo, mówi Justyna Steczkowska. Minęła godzina 15. Nie zapomnijcie napić się dobrej kawy.
3: Bigos, das ist mein Lieblingsgericht am Samstagnachmittag. Von 15 bis 17 Uhr. So gut.
4: Wunderschönen guten Tag, hier ist Radio Darmstadt 103,4 MHz und radiodarmstadt.de. Dort finden Sie auch eine Livestream auf unserer Webseite. Ich bin Elich Plichter von der internationalen Redaktion, von der polnischen Sektion und heute erinnern wir uns an die 80er in Polen, in der Welt. Ich wünsche Ihnen wie immer guten Appetit.
5: I znowu te sznycle ze szpinakiem, mam tego dość!
6: Czas zmienić swoje stare przyzwyczajenia.